ප්‍රීත ලාගී මන පීතර මාංගන කෝ හර දාන රහාව සුඛදායි පූර්ණ පරමේශ්වර කර කිරපා රාඛුමාන් දේහෝ ප්‍රීත සාදු සංඝ ස්වාමී හර ගුණ රසනඹ ખાන ගෝපාල දයාල ගෝවින්ද දමෝදර නිර්මල කථා ගයාන නානක කෝ හර කෑ රංග රංගුහු චරණ කමල සංග ත්‍යාන කේදාරා මහල්ලා පඤ්ඤා හර කේ දර්ශන කෝ මන චාහු කර කිරපා සත සංග මලාවෝ තුම දේවෝ අපනෝ නාව රහාව කරෝ සේවා සත පුරුඛ ප්‍යාරේ ජත සුනියේ තත් මන රහසාව වාරි ફેરી සදා කුමાઈ කවන અનૂપ તેરૂ ઠાઉ સર્વ પ્રિત પાલ હૈ સગલ સમાલ હૈ સગલિયા તેરી શાઉ નાનક કે પ્રભ પુરખ બધાતી કટ કટ તુજહ દિખાઉ કેદારા મહલ્લા પંજવા પ્રિય કી પ્રીત પ્યારી મગન મને મહ ચિતવો આસા નૈનો તાર તુહારી રહાઉ ओए दिन पहर मूरत पल कैसी ओए पल करी के हारी खुले कपट तपत भुज तृष्णा।